නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

0: 89.3 දිවයින පුරා සිසාරා.
1: ලොකු ගස් හැදෙන්නේ එක රැයකින් නෙමෙයි, අවුරුදු ගණනාවක් අවුවට වැස්සට ඔරොත්තු දීලා. ඒ නිසා ඔයාටත් කාලය දෙන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුභ දවසක්.
2: සුභ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
4: දවස සුභයි, සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා,
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා,
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ,
0: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
7: නවත්ත ගන්න ඔය කන්දුස් කිරියාව. මේ අම්මටයි දුවටයි කරුණාවෙන් මං කියන්නේ.
8: වෙනදා මෙච්චර පාන්දරින් ලාල් මහත්තයා කුස්සියට එන්නේ නැහනේ.
9: ඔබ දන්නවනේ. මට කඩ කැම කන්න බෑ කියලා.
10: තමුසේ මටත් සෙල්ලම් දාන්න එනවා.
11: අයියෝ අයියෝ.
10: දානවායි කූඩුවට.
11: අංකල් ඊයේ උසාවි පැත්තේ හිටියා.
12: අපේ ගෑන්ට පිස්සු.
13: මේක කාගේ වෙන්නද දන්නේ?
14: මං දන්නවද බං?
15: සේද බලා මල්යහනේ. පාවෙමු සැමදා. යොවුන් වසන්තේ. TV Supreme Prime Time තුලින් සතියේ දිනවල රාත්‍රී 9ට
0: 89.1 89.3 Supreme Radio Supreme Radio මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
3: anugrahaya
6: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana obat adama nlp hadahata bala ganna
7: 89.1 89.3 supreme radio

0: සුබ දැස්සනක ඔයාට වෙලාවතේ හැතයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.

0: Endless Weekend with Supreme Radio.
1: ලොකු ගස් හැදෙන්නේ එක රැයකින් නෙමෙයි. අවුරුදු ගණනාවක් අවුවට වැස්සට ඔරොත්තු දීලා. ඒ නිසා ඔයාටත් කාලය දෙන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යටි.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අවසාන ප්‍රශ්නය. ආශාපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: 89.1 89.3 Supreme Radio.
5: Thank you.

0: endless weekend with supreme radio
1: ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ
2: මගේ නම කෞශල්‍යා මං ආවේ ගම්පහ ඉඳලා ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුටු වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේක ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටු ඉති.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: ස්ප්‍රීම් රේඩියෝ
1: සුපදවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
1: අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුපදවස
1: දවස සුබයි සිහින දිනයි සුපදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: ඔව් මරා උපන් බිරිඳ
4: එහිමි ගුරු
5: කරන්න ඕනේ මොනවද එපා මොනවද කියලා මම හොඳට දන්න
6: අනේ කුඩම්මේ
7: ආයි හැම උඹ ඒ කෙල්ල වාසය කරන්නේ
8: එයා සමන් මලි එයා හොඳට සින්දු කියනවා
9: සිරිය දිරිය දියනිය සමන් මලිය TV සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
6: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය.
9: සුබ දවසක්.
8: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
12: 89.1 89.3 Supreme Radio.

0: අයිබෝවන් සුවදසනක් දැමලා උදැස්සන අටයි විනාටියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබදවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සුරන් හමන ගමන් තාලය
2: සුළඟ ඔබද
0: අසු නවයයි එකෙන්
1: Endless Weekend with Supreme Radio.
3: අයිබුවන් සුදස්සනක් උදැසනා චාය වෙනඩි තනයි වෙලාව ඉවාඩු පාඩ වීරිත දවසේ මෙමනිකටවා නිදිත දන්නෙත්න සමහරුට හැරිලත් ඇති ඇහරිලාඩති වාටය ම මේ කතා කරන්න දැන් නැගිටින්න ද වෙලා වාටයි විනාඩි තුනයි හඳ චුටි කතාවක් කියන්න හදන්න උදෙම්ව දන්නවද දේදුන්නේ කතාව මහා වැස්සෙන් පස්සේ ආස එක පාරට හිනා වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට තමයි දේදුන්නේ ඉපදෙන්නේ. කඳුළු නැති තැනක දේදුන්නක් නැහැ කියලා ආස අපිට මතක් කරනවා. ආස අපිට මතක් කරනවා හොඳට මතක තියාගන්න. හැම පාටක්ම එකතු වෙලා එක ලස්සනක් වෙලා ලස්සනට ආස දිස්සෙනවා අපිට. ඒ වගේ තමයි අපේ ජීවිතේ. වේදනාව සතුට බලාපොරොත්තුව බිඳීම් හැම දේම එකට මිශ්‍ර වෙලා අපේම දේදුන්නක් හදනවා. එනිසා වැස්සට බය වෙන්නත් එපා ජීවිතයට බය වෙන්නත් එපා. ඒක අවසන් වුණාම ඔයාගේ අහසට අර අහස ඇඳෙන ලස්සන දේදුන්න වගේ ලස්සන දේදුන්නක් වගේ ජීවිතයට පායයි. සතුටින් දවස පටන් ගන්න සතුටින් සතිය පටන් ගන්න. එහෙමනම් FM 89.3 දශමයකින් 89.3 සුප්‍රීම් රේඩියෝ හගෙනින් ඔයාට සුබ දවසක් සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මෙන්න මේ විදිහට අද දවසේ මම වැඩ පටන් ගන්නවා. මං ආශි. සුබ දවසක් ඔයාලට.

0: ලොකු ගස් හැදෙන්නේ එක රැයකින් නෙමෙයි, අවුරුදු ගණනාවක් අව්වට වැස්සට ඔරොත්තු දීලා. ඒ නිසා ඔයාටත් කාලය දෙන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: පැඩි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
0: සියක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක් නැතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වග.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කැෆේ විත් නිමේෂා.
0: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සතේදිනවල රාත්‍රී හතට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට

0: දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

සේද වලා මල්යහනේ පාවෙමු සැමදා යෝන් වසන්තේ ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 9:00

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න.
1: හරින දැන් අන්න නැවැත්තුවා. මම කිව්වන හෙමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනයි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9:00ට.
3: ඉගෙනන සර්.

0: බෝවන් සුබ උදෑසනක්. දැන් වෙලා උදෑසන 9යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලොකු ගස් හැදෙන්නේ එක රැයකින් නෙමෙයි, අවුරුදු ගණනාවක් අවුවට වැස්සට ඔරොත්තු දීලා. ඒ නිසා ඔයාටත් කාලය දෙන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
1: සුභ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: ඇඩි
1: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
0: සියක්ම ඔබ යටි,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
2: දවස සුභයි, සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අවසාන ප්‍රශ්නය. ආචාර්ය අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
5: සුවඳ දැනි දැනි දැනෙනවා.
6: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
4: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය.
8: සුබ දවසක්.
7: අලුත් වෙලා.
8: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට.

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩ එකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: Supreme Lifestyle. සතියේ දවස් 5ම උදේ 10ට.

0: උදේ 10 විනාඩි 2යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 9.3.
1: Endless Weekend with Supreme Radio.
2: රයිඩුදේ දහයයි විනාඩි හසරයි එන්ලස් වීකන්ඩ් විත් සුප්‍රීම් රේඩියෝ අහන්න තියන්නේ දැන් ඔයාට මේ පැත්තට එන්නයි තියන්නේ නිමාඩු පාඩි ඕගොල්ලෝ ගෙදර අපි වැඩ ඔහොම කරන එක හරි අසාධාරණයි කමක් නැහැ අපි ධනපති පන්ති උදවිය ඒ නිසා අපි වැඩ ඉරිතත් වැඩ ඕගොල්ලෝ ඉතින් ගෙදරටලා ඉන්න ගමන් කමක් නැහැ වැඩපළක ටික කරගන්න ඕනි හෙට ඔෆිස් එන්න තියෙනවා රයිට් ඒ නිසා අපිට ලෑස්ති වෙන ගමන් මේ පැත්තට ඇවිල්ලා සින්දුවක් අහන්න එකතු වෙන්න පුළුවන් 0718 89 3 89 3 වට්ස්ඇප් නම්බර් එක තියෙනවා මැසේජ් එකක් දාන්න එහෙමත් නැත්නම් තව ක්‍රමයක් තියෙනවා ඒක තමයි මොකද්ද සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගියා ලයිව් එකට එන්න පුළුවන් කට්ටිය මේ වෙලාව එකතු වෙන ගමන් ඉන්නේ ගොඩක් කට්ටිය ඉන්නවා කුවේට් වල ඉඳලා නිලුක්ෂේ ඉන්නවා බලාගෙන කුවේට් වල ඉඳලා රයිට් හනේ ඉතින් KP89 කට්ටිය ගොඩක් ඉන්නේ ඒගොල්ලන්ගේ දැන් මතක් කරන්නේ මම ඊළඟ සින්දුවේදී තමයි මතක් කරන්නේ බද්‍රිකා ගුඩ් මෝර්නින් හැමෝටම TikTok ලයිව් එකේ ඉන්න කට්ටියටත් FM 89.1 සුප්‍රීම් රේඩියෝ හගරින් අයටත් සුබ දාසනක් සුබ දවසක් සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා පටන් ගන්නවා මෙන්න මේ විදිහට Supreme Radio Endless Weekend Mangashi Senasuruna ivara vela

0: ලොකු ගස් හැදෙන්නේ එක රැයකින් නෙමෙයි, අවුරුදු ගණනාවක් අවුවට වැස්සට ඔරොත්තු දීලා. ඒ නිසා ඔයාටත් කාලය දෙන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: තෑගි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: වෙලාවතේදහයයි විනාඩි 16යි.
1: අවසාන ප්‍රශ්නය. ආශාව හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලන්න.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත බිලින් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කලින්දම මම දකින්නවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔබලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගොල්ලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: උදේ 10:27 වෙලාව TikTok live එක පැත්තට එන්න හදන නිමාඩු පාඩුවේ කට්ටිය ඉන්න ගමන් අද දවසේ කට්ටිය ගොඩාක් එකතු වෙලා ඉන්නවා TikTok live එකට. මොකද මේ අපි වැඩ වුණාට යාලා නිමාඩුනේ. ඉතින් කමක් නැහැ කමක් නැහැ කමක් නැහැ. ඔයගොල්ලෝ සැපේ ඉන්නවා. ඉෂාන් නුවර ඔයාව මතක් කරන්න ඕනේ. ඒ වගේම පවන් ඉන්නවා මතුගමින්. සම්පත් ඔයාවත් මතක් කරනවා. රාහුල් ෆර්නැන්ඩස් ඉන්නවද? N22 මොරිෂස් වලින්දලා මේ

මව බලාගෙන ටික්ටොක් ලයිව්ගේ වගේම ක්‍රිෂාන් මදුරංග නුරාදි යොහන්සා නුරාදි යොහන්සා ඔයවත් ආදරෙන් මතක් කරන දරුණින් සන්දිපයිල්ලෝ චාමර වීරසිංහගේ සින්දුවක්. ඉතින් චාමර වීරසිංහගේ සින්දුව මම දෙනවා දමිතුත් ඉල්ලා චාමරගේ ඇතුගල වේරවන්දින ඊළඟට තියෙන චාමර වීරසිංහගේ සින්දුව. හරිද? ඉමාෂා ඉන්නවා, ඉමාෂාවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම හෙට් ඉන්නවා, මදු ඉන්නවා, ත්‍රින්කොවලින් භද්‍රිකා විජය සුන්දර කලියා පිටියේ සිට ඉන්නවා. එයා දිල්කි උරේෂගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා. හරි, දෙනවා, අනිවාර්යෙන් දෙනවා. හරිද? දිනුවවිලා ඉන්නවා, ගුඩ් මෝර්නින් බණ්ඩාර කැන්ඩිවලින් වාටත්, ගුඩ් මෝර්නින් නවීන් මාස් ගුඩ් මෝර්නින් වාට, ශලීන් ඩිසිල්වා ගුඩ් මෝර්නින්, කොහොමද ඔයා හොඳින් නේද, රමේෂ් ගුඩ් මෝර්නින් වාට, අනුහස් සිතුම් තැන්ක් යූ සෝ මච්. ඔයා මගේ ලයිව් එකක් ෂෙයා කරලා තිනවා, ලයිව් එකේ මේ වෙලාව ඉන්නවා. එල් දමිත් මං වාගේ සින්දු තමයි ඊළඟට දෙන්න හදන්නේ. තාරුණී සන්දීපා සඳලංකාවේ ඉඳලා සින්දුවට එකතු වෙනවා කියලා තියෙන්නේ. අනිවාර්යෙන්ම මේ ඔය දෙන්න දමිත්ගේ තාරුණිගේ සින්දුව තමයි මම දෙන්නේ. චාමර වීරසිංහගේ සින්දුවක් නිල්ලුවේ. රයිට්, ආශියෝ අපිත් ඉන්නවෝ කියලා වෙලා තිනවා. ආනේ රයිට්, ඕකේ, අපිත් ඉන්නෝ කැලණිය සම්පත් සහ පවුලේ සැම. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මොකද TikTok live එකේ නෙමෙයි, මට නම් මේක WhatsApp එකකින් ඇවිල්ලා තියෙන්නේ. හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගෙන අපි යන්න හදන්නේ. චාමරගේ සින්දුවක් අහන්න ඔයාලට මතක් කරනවා 0118 89 83 89 83 WhatsApp number එක තියෙනවා. ඒකට message කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් යන්න Supreme Radio TikTok fan page එක පැත්තට ගිහිල්ලා ලයිව් එකට සෙට් වෙන්න පුළුවන්. මාත් ඉන්නවා කියලා ඉතාලිය ඉඳලා සින්දු අහගෙන හෙට්ටි. මම ආව මතක් කරා. නවාවිල්ලා අහනවා මොකද්ද විස්තරයක්. මම නමයික මම වට මයික්ස් ඔෆ් කරලා උත්තර දෙන්නම්. මම සින්දුව. 10:29 වෙනවා.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
1: නවත්ත ගන්න ඔය කන්දොස් කිරියාව මේ අම්මටයි දුවටයි කරුණාවෙන් මං කියන්නේ
2: වෙනද මෙච්චර පාන්දරින් ලාල් මහත්තයා කුසියට එන්නේ නැහනේ
3: ඔබ දන්නවනේ මට කඩ කැම කන්න බෑ කියලා
4: තමයි මටත් සෙල්ලම් දාන්නේ
3: අයියෝ
4: දානුයි කූඩුවට
5: අංකල් ඊයේ උසාවියේ පැත්තේ හිටියා
6: අපේ ගෑන්ට පිස්සු
7: මේක කාගේ වෙන්නේ නැද්දන්නේ
8: මං දන්නවද බං
9: සේද බලා මල්ලහනේ පාවෙමු සමතා යෝන් වසන්තේ ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 9:00ට

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉන්ද සුවිකෑන් ලුවිත් සුප්‍රී

0: உதயதாக வினாடி 45 தான்.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නත්ත හරියට දාගන්නකෝ.
4: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas pahema udey hatata The Welcome Show.
3: Anugrahaya.
5: Suba dawasak.
3: Aluth vela.
5: Pahasu vela.
6: Tangi wedi vela.
7: Dawasa supai sihina dinai. Suba dawasak. Jathika Lotarai Mandalaya.

0: නදීශානි මේ බලන්න.
1: එකොළහයි වෙලාව.
2: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: රයිරුදය කළ හයි වනාඩිය කයි වෙලාව දෙවැනි පැයටත් අපියාව දොලහ වෙන කං විතරයි මම පැත්තෙන්න ඉතින් මේ පැතට එන්න ඕනි ටික්ටොක් ලයිව් එකේ ඉන්න කට්ටියව මතක් කරන්න ඕනි කියලා මට හිතන මේ වෙලාව අරගෙන හරිද කලින් කාගෙන්ද පටන් ගන්නේ ශලීනිනෝද ශලීන් හයි ශලීනෝ ආදරෙන් මතක් කරන්න ඕනි ඒ වගේම කුමාර හේවගේ ඔයාවට වන් ලක්මාල් මගේ යාළුවා එබල පිටියේ ඉඳලා අද දවසේ ගෙදරට වෙලා ඉඳගෙන මගේ ලස්සන ෆොටෝස් අරගෙන අරගෙන එවනවා බොහොම ස්තුතියි රොම්බ තෑන්ක්ස් ඕකේ එතකොට කමල් ප්‍රියන්ත ඔයාව මතක් කරනවා බණ්ඩාර ඉන්නවා කැන්ඩි වලින් බණ්ඩාරගේ සින්දුව මම දුන්නා ලයන් ගර්ල් ඉන්නවද ඔයා ඉන්නවද දලනී ලක්ෂිත ඔයාවත් මතක් කරනවා නිලුක්ෂ ඉන්නවා කුවේට් වලින් මම බලාගෙන මේ වෙලාවේ දනුෂ්ක ඔයාවත් මතක් කරනවා චතුර ඒ වගේම ශම්මි සම්පයි ඉන්නවා නුරාදි යොහන්සා ඉන්නවා නේද රිපා තිල්ලුවට ඇමින් සෝන් එකක් ඕනි කියලා අනේ මේ මට ඔයා අත වනනවා මට එක කැවනේ ඔයාගේ නම කියවගන්න බෑවා මොකද්ද දාලා තියෙන ෆොන්ට් එකෙන් මට නම කියවගන්න බෑ ඉතින් මට කියන්න විදිහක් නෑ ඔයා කවුද කියලා සමාව වෙන්න ඒ නිසා මේ අනේ නම දාන්න ඔය අමුතු අකුරු දාගෙන ඉන්න අකුරු මට තේරෙන්නේ නෑ සමාධි වීරසේකරත් ඇවිල්ලා ඉන්නවා වල්ම තක් කරන්න ඕනි ඒත් එක්කම මං එනවා WhatsApp එක පැත්තට WhatsApp එකෙන් මට මැසේජ් එකක් දාලා තියෙනවා මඩපාද ලක්ෂ්මන් තමරා නිශානි චේතනා එතකොට තේජ අවවර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවිල කේඩි සමරසිංහ තමා මෙසේජ් එකේ වෙලා තියෙන ලස්සන සින්දුවකට එකතු වෙන්න කියලා නුවන් ප්‍රදීප් දැන් නෑ වෙනම නුවන් ප්‍රදීප් ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් සමා වෙන්න මට යකුරු ටික කියව ගන්න බෑනේ ඉතින් මොකද කරන්නේ රුවන් පූර්ණිමත් ඇවිල්ලා ඉන්න මෙසේජ් එකක් දාලා තිබ්බා පූර්ණිමත් ගොඩක් ආදරෙන් මතක් කරනවා ඒ වගේම අම්මා ප්‍රමිලා චමුදී ලොකුආච්චි පියසීලි පොඩි ආච්චි සියලා පොඩි සියලා මේ කට්ටිය හැමෝම එකතු කරගන්න කියලා කියනවා මී ගොඩින් විනෝද් සත්සර බොහොම ස්තුතියි ඔයාවත් ආදරෙන් මතක් කරනවා විශ්ව ඉන්නවා කොට්ටාවේ ඉඳලා දීප්තිවත් එකතු කරගන්න කියලා තියෙනවා එයාවත් ආදරෙන් මතක් කරනවා ඒ වගේම අනුරාධ ඉන්නවා කෝට්ටෙන් ඔයාවත් මතක් කරනවා 0118893893 WhatsApp එකට එන්න පුළුවන් කට්ටියට ඇවිල්ලා මැසේජ් කරලා ඔන්න 12 වෙනකන් ඉන්නවා අහන්න කැමති සින්දුවක් තියෙනවා සුප්‍රීම් රේඩියෝ එකෙන් අදහන්න පුළුවන් endless weekend එක දැන් මේ යන්නේ ඉතින් සුප්‍රීම් රේඩියෝ TikTok fan page එක පැත්තට යන්න ගිහිල්ලා අපේ live එකට set වෙන්න කියලා මතක් කරනවා මෙන්න මේ පැයේ පළවෙනි සින්දුව ශම්මි ඔයාව එකතු කරගන්නවා රුක්මණි දේවි විජේ කුමාරතුංග ජෝතිපාල මිල්ටන් පෙරලා මිල්ටන් මල්ලවාරච්චි මේ කට්ටියගේ සින්දුවක් දෙන්න හරි දැනට මේ සින්දුව හමු අපි

0: ලොකු ගස් හදන්නේ එක රැයකින් නෙමෙයි, අවුරුදු ගණනාවක් අවුවට වැස්සට ඔරොත්තු දීලා. ඒ නිසා ඔයාටත් කාලය දෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: පැඩි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
6: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තමයාණන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
5: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූටෙස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas 5ma udey 7ta
4: The Welcome Show.
2: Anugrahaya
5: NLP hadahana Lankawē wedima tægi dena tægi avastha wedima lutraiya NLP hadahana obath adama NLP hadahada bala ganna.
6: Mau mara upan bilinda
7: ehini guru
8: karanna one monawada epa monawada kiyala man hudata danna.
9: කුඩම්මේ
10: ආයි හැම උඹ ඒ කෙල්ලව ආශ්‍රය කරන්නේ.
11: එයා සමන් මලි. එයා හොඳට සින්දු කියනවා.
12: සිරිය දිරිය දියනිය සමන් මලිය ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට.

0: අවසාන ප්‍රශ්නය. ආච අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න. Tempo Town with Ashi. ලොව සුන්දරතම පාරාදීසේ.
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උතුම් යම සත්‍චාරයක්.
2: Travel with Supreme.
3: සතියේ දවස් 5ව The Welcome Show අහන්න.

0: 93.3 Endless Weekend with Supreme Radio.
1: ඒලාවේ කොලහයි පනස්සකයි හමයි යන්න හදන්න අය ම දවල් එකට යනවා අගරන්න මාව දිකට පේමසුනම දශමයකෙන් සුනම දශමදනින් සුප්‍රම් රඩියෝ ලස් වීකන්ඩ් හවසකට හම්බ බෙමූ.

0: දැන් වෙලාව දහවල් 12යි. 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 89.3 Supreme Radio.

0: Endless Weekend with Supreme Radio.
1: ලොකු ගස් හැදෙන්නේ එක රැයකින් නෙමෙයි. අවුරුදු ගණනාවක් අවුවට වැස්සට ඔරොත්තු දීලා. ඒ නිසා ඔයාටත් කාලය දෙන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රේම් රේඩියෝ.
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio

0: සේද වලා මල්යහනේ පාවෙමු සැමදා යොවුන් වසන්තේ ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලේ සතියේ දිනවල රාත්‍රී 9ට
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udey hatata
3: the welcome show
2: anugrahaya
5: suba dawasak
2: aluth vela
5: pahasu vela
6: tagi wedi vela
7: dawasa subai sehina dinai suba dawasak chaathika lotarai mandalaya
8: 89.1 89.3

0: සුබදහවලක් දැන් වෙලා බදහවල් දෙකයි විනාඩි එකයි සමවන්න දවල් එකයි විනාඩි දෙකයි
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: ලොකු ගස් හැදෙන්නේ එක රැයකින් නෙමෙයි, අවුරුදු ගණනාවක් අවුවට වැස්සට ඔරොත්තු දීලා. ඒ නිසා ඔයාටත් කාලය දෙන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: තෑගි
1: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩල.

0: ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම යම සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න.
3: අවසාන ප්‍රශ්නය, ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
0: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
2: Tempo Town.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: නවත්ත ගන්න ඔය කන්දොස් කිරියාව. මේ අම්මටයි දුවටයි කරුණාවෙන් මං කියන්නේ.
2: මේ වෙනදා මෙච්චර පාන්දරින් ලාල් මහත්තයා කුස්සියට එන්නේ නැහනේ.
3: ඔබ දන්නවනේ. මට කඩ කැම කන්න බෑ කියලා.
4: තමුසෙ මටත් සෙල්ලම් දාන්නේ නෝ.
5: අයියෝ අයියෝ.
4: දානවායි කූඩුවට.
5: අංකල් ඊයේ උසාවිය පැත්තේ හිටියද?
6: අපේ ගෑන්ට පිස්සු.
7: මේක කාගේ වෙන්නද දන්නේ?
8: මං දන්නවද බං?
9: සේද බලා මල්ලහනේ. පාවෙමු සමතා. යොවුන් වසන්තේ. TV Supreme Prime Time තුලින්. සතියේ දිනවල රාත්‍රී 9ට.
10: පෙරලිකාර සඳුදා.
11: සතියේ
12: දවස් 5ම උදේ 10ට.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
9: The welcome show.
4: අනුග්‍රහය
11: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: එච්චරම ආදරෙන් කියන්න ඕනේ නැහැ. මං ඇවිල්ලා ඉන්නේ. දැන් වෙලාව හවස 2 විනාඩි 1.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතක ලොතරැයි මණ්ඩලය.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: Endless Weekend with Supreme Radio.
1: රයිඩ් හවස දෙකයි විනාඩි දෙකයි වෙලාව ඉන්ලස් වීකෙන්ඩ එකත් එක්ක අහගෙන ඉන්නවාට ඔන්න එක දිකට බැක් ටු බැක් දෙන්න හදන්නේ හින්දි සින්දු ටික. ඉතින් හින්දි සින්දු අහන්න කැමති වාට ආරාධනා කරනවා මේ පැත්තට එන්න කියලා 0118 893 893 වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා අපේ ලයිව් එකට සෙට් වෙන්න පුළුවන්. මොකද ලයිව් එකේ ගොඩක් කට්ටිය මේ වෙලාවේ ඉන්නවා. හින්දි සින්දු අහන්න විතරයි හැබැයි මේ පැය දෙක පුළුවන්. සිංහල සින්දු නම් මේ පැය දෙකේ දෙන්නේ නැත. ඒ නිසා හවස හතර වෙනකන් එක දිගට එක දෙගට එක පෙළට හින්දි සින්දු අහන්න ලෑස්ති වෙන්න කියලා මතක් කරනවා. මම ආශී පටන් ගන්නවා මෙන්න මේ විදිහට. අද හවස ද නෑ ඔව් හවස 2:03. ඕකේ

0: ලොකු ගස් හැදෙන්නේ එක රැයකින් නෙමෙයි, අවුරුදු ගණනාවක් අවුවට වැස්සට ඔරොත්තු දීලා. ඒ නිසා ඔයාටත් කාලය දෙන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: තෑගි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
0: සියක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 Supreme Radio.

0: සුබදවස
1: අලුත් වෙලා
2: පහසු වෙලා
0: තෑගි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබදවස
3: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: Supreme Radio

0: පරා උපන් බිරිඳ.
1: ඒකිනි ගුරු.
2: කරන්න ඕනේ මොනවද එපා මොනවද කියලා මම හොදාට දන්නවා.
3: අනේ කුඩම්මේ.
4: ආයි හැම උඹ ඒ කෙල්ල වාසය කරන්නේ.
5: එයා සමන් මලි. එයා හොඳට සින්දු කියනවා.
6: සිරිය දිරිය දියනිය සමන් මලිය ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
6: Travel with Supreme
7: සතියේ දවස් පහේම The Welcome Show අහන්න
5: අනේ අද දවසේ මම ලයිව් එක ඔන් කරනකොටම ඇඹිලි පිටියේ රුවන් තමයි ආවේ. ඇඹිලි පිටියේ අපේ මිතුරා මගේ මිතුරා ඔයාව ගොඩාක් ආදරෙන් මුලින්ම එකතු කරගන්නවා. රුවන් ලක්මාලේ වගේ මනෝජ් බෝ ඉන්නවා හසලකින් ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ගිල්ෂාන් ගලකෙදර කිංග්ස් ඔටෝගේ සෙට් එකත් එක්ක අහගෙන ඉන්නවා මම මේ වෙලාවේ. ඒ වගේම ජයසේන ඉන්න ඔයාව, ඒ වගේම නුවන් ඉන්න ඊශ්‍රායල් වලින් එයාගේ ගමනක් ගෙනිගත්තේ නේද? මේ දවස්වලින් ඊශ්‍රායල් වල එමුණට සම්පත් ඉන්නවා. ඒ වගේම දනුෂ්ක, ඒ වගේම නෆාෂා, හිරෝ ඉන්නවා කරන්දනියෙන්, ඒ වගේම ෂලීන් ඩිසිල්වා. ශාලින් ඩිසිල්වා ඔයාවත් එකතු කරගන්නවා. ලහිරෝ ඉන්නවා, මවනලින් ජේ ඉන්නවා, ඒ වගේම ශම්මි ඔයාවත් මතක් කරනවා. මදු ස්පෙෂලි ශ්‍රින්කවලින් ඔයාව මතක් කරනවා. සාෂ ඔයාව වෙනද වගේ මාදරෙන්, ඒ වගේම කුමාර ඉන්නවා කොරියා වලින් ඔයාවත් එකතු කරගන්නවා. දේව ඉන්නවා මාතරෙන්, ඒ වගේම ධනංජය ප්‍රසාද් කැන්ඩි වලින් ඔයාවත් එකතු කරගන්නවා. රොමේෂ් ඉන්නවා ගාල්ලෙන්, ඒ වගේම නිෂ් ඉන්නවා අනුහසිතුම් ඔයාව, එතකොට නුරාද යොහන්සා ඩාලින් ඔයාවත් මතක් කරන්න ඕනේ. නිමේෂ් රත්නායක, නිමේෂා රත්නායක සමාවන්න. නවංජනා ඔයාව ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අසා, අසා හිටියා, අසා දැන් නැත, අසා ගියා. කෞෂික් ඔයා ඉන්නව නේද? ඒ වගේම විශේෂම මම මේ වෙලාවේ අද දවසේ විශේෂම එකතු කරගන්න අපේ සුපේෂලව. සුපේෂලවට මාරු සපෝට් එකක් දුන්නා. ලස්සන සින්දු ටිකක්, ඔගොල්ලෝ ආපු සින්දු ටික එක දිගට ලස්සනට එයා තමයි සජෙස් කරේ මේ මෙහෙම අපි ප්ලේ කරමු කියලා. රයිට්, තෑන්ක් යූ සුපේෂල. ඔයාවත් ආදරෙන් මතක් කරනවා. දේශාන් ඔෆිෂියල් ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඒ වගේම දර්ශ් ඉන්ඩියාද ඉන්නවද දන්නේ නැහැ. ස්කාරියන් ඔයාවත් මතක් කරනවා. සසියා ඔයාව සුපුරුදු විදිහට, ඒ වගේම අපේ ට්‍රිනියාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. එහෙමනම් එක දිගට සින්දු ආන්න තියෙන්නේ. හින්දි සින්දු විතරයි අහන්නේ මේ පැය. ඔයාට පුළුවන් WhatsApp එකට message එකක් එවන්න 0818 89 39 89 3. සුපුරුදු WhatsApp number එක අපේ තියෙනවා. ඒ විදිහට ඉතින් හින්දි සින්දු අහන්න එකතු වෙන්න පුළුවන්. ඒ වගේම යන්න Supreme Radio TikTok fan page එක පැත්තට ගිහලා live එකට set වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම දමිත් අයවත් එකතු කරගන්නවා. එක දිගට සින්දු අහන්න, හින්දි සින්දු right. දැන් බලව හවස දෙකයි දින

0: අවස දෙකයි විනාඩි 46යි දැන්.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
6: anugrahaya
7: suba dawasak
6: aluth vela
7: pahasu vela
8: tangi pedi vela
9: dawasa subai sihina dinai suba dawasak chaathaka lotarai mandalaya.

0: සුබ සඳෑවක් දැන් බලාව සවස 3යි විනාඩි 1යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ පොළොවේ බලේ කොතන ඇහි සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: नमस्ते बहनों और भाइयों, बड़े ही कम शब्दों में आपको सुनाना चाहता हूँ उस साल का लोकप्रिय गीत ये ये ये सलाम ले जाता हुआ उड़न खटोला और बीन बजाती हुई

0: ලොකු ගස් හැදෙන්නේ එක රැයකින් නෙමෙයි, අවුරුදු ගණනාවක් අවුවට වැස්සට ඔරොත්තු දීලා. ඒ නිසා ඔයාටත් කාලය දෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: තෑගි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යතේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අප යතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
4: පෙරලිකාර සඳුදා
5: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා.
4: සුවබර අඟහරුවාදා,
6: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්,
4: හැඩකාර බදාදා,
7: ඔයා කොච්චර දේ දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ,
4: රස පිරි බ්‍රහස්පතින්දා.
8: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
0: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
9: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට
10: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වග.
11: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
12: එම මෙහෙම
13: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
11: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
14: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
11: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු

0: සේද වලා මල්්‍යහනේ පාවෙමු සැමදා යොවුන් වසන්තේ TV සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුළේ සතියේ දිනවල රාත්‍රී නවයට.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටල ගන්න දුව පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
3: අනුග්‍රහය
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 89.3
1: Endless Weekend with Supreme Radio.
2: රයිට් වෙලාව හවස 3යි විනාඩි හරියටම 30යි හම්මෝ TikTok live එක පැත්තට යන්නේ පුදුම බිසි TikTok live එක මාරු දෙන්න බිසි වෙලා තියෙන මේ වෙලාවේ මයුමි ආවා ඔන්න භාග්‍ය ආවා අද ඒගොල්ලෝ පරක් වෙලා අපි උදේන්දර live එකේ හිටියේ නේද මදු බලන්නකෝ අවන්ත හයි ආඩත් ඉතින් වෙලගෙදර අසංක ඉන්නා ඒ වගේම ෂෙරෝන් ඉන්නවා හර්ෂ ඉන්නවා තුෂාන් ඉන්නවා හර්ෂ කුමාර එතකොට චමත් කල්හාර මදු අනුත් එනවා වෙරෝනිකා ෆ්‍රම් සවුත් අෆ්‍රිකා තැන්ක් යූ සෝ මච් ඩාලින් හැමදාම අපි බලාගෙන ඉන්නවා එරා ඉන්නවා එරා 7885 කවි ජයරත්න හායි කියලා දාලා තිනවා හායි ඩාලින් අමා ඉන්නවා අමාවත් මතක් කරන්න ඕනි තාරා ඉන්නවා ඒ වගේම මංගලී ඉන්නවා උදානත් ඉන්නවා මේ කට්ටිය ලස්සන්ට එකතු ලස්සන සිද්දෝකට එකතු කරගන්න ලස්සන්ට එකතු කරගන්න ලස්සනට මොනවද එකතු කරගන්නද සෙව් ආවත් එකතු කරගන්න ඕනේ නැත්නම් ආව සෙව් එකතු කරගන්න එතකොට කොහමද අමන්ත අනේ thank you අනේ thank you මල්ලි thank you very much හරිද භාග්‍ය උදේ ඉඳන්ම වැඩානේ ඕගොල්ලෝ ඉතින් අපිව බලන්න ආවෙත් නෑනේ ගමන්න අපි අද හින්දි සින්දු අහගෙන ඉන්නේ හින්දි සින්දු අහගෙන ඉන්න අන්තිම පැය භාගය තමයි මේ තියෙන්නේ දැන් වෙලාව හවස 5යි විනාඩි 30 සමා වෙන්න පුරුද්දට කියන හවස 5යි කියලා හවස 3යි විනාඩි 31යි මගේ පුරුදු වෙලාවනේ ඉතින් 4 ඉඳලා 5 වෙනකන් 6 වෙනකන් ඉතින් ඒ නිසා පොඩ්ඩක් එහෙන් එහෙට මෙහෙට වෙනවා ඩාං වෙනවා

වෙනවා ගණන් ගන්න එපා. වෙලාව හවස 3:31. හරිද? ඉතින් මේ පැත්තට එන්න තව ටික වෙලාවක් තියෙනවා. යන්න සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා ලයිව් එකට සෙට් වෙන්න කියලා මතක් කරනවා. පරණ සින්දුවක රීමික්ස් එකක් තමයි අහන්න හදන්නේ. චුරාලියා.

0: වෙලාව හවස 3යි විනාඩි 37යි.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

රයිට් වෙලාව හවසතනයි විනාඩි 50යි එහෙමනම් හදටම යන්නයි හදන්නේ බොහොම සෝතී හින්දි සින්දු එක්ක දිගට අහගෙන හිටියට FM 89.1 කින් 89.3 සුප්‍රීම් රේඩියෝ දිගටම අහගෙන ඉන්න හෙට හවස හතරට මං එනවා සුපුරුදු විදියට ටෙම්පෝ ටවුන් අරගෙන එහෙමනම් සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගිහින් යන්න මං ආශිර්වාද

0: සුබ සැන්දෑවක්, වෙලාව හවස හතරයි. ඔයම යහගෙනන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්.
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතක ලොතරැයි මණ්ඩලය.

89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයණන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
4: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්ම
3: හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
6: නිමේෂා 89.1, 89.3, Supreme Radio.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: දිරිය දියනිය සමන්මලිය TV සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas 5ema ude 7ta
4: the welcome show
3: anugrahaya
6: nlp hadahana lankawē wedima tægi dena tægi avastha wedimalutraya nlp hadahana obath adama nlp hadahada bala ganna
7: ahasen dile polowe palē kotana æhe
8: supreme radio meka supiriyak

සුප්‍රීම් රේඩියෝ. කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
0: ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme
2: සතියේ දවස් පහේම The Welcome Show අහන්න
4: අසු නවයයි එක අසු නවයයි තුන දිවයින පුරා සිසාරා

0: සන්ධ්‍යාවක් වෙලාව හවස පහයි දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සෙහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා,
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩ එකට ඔයිල් පුරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට
0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patana gannatu patan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
6: anugrahaya
8: nlp hadahana lankave wedima thaki dena thaki avastha wedima lutraya nlp hadahana obath adama nlp hadahada bala ganna
9: 89.1 89.3 supreme radio.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
1: නවත්ත ගන්න ඔය කන්දොස් කිරියාව. මේ අම්මටයි දුවටයි කරුණාවෙන් මං කියන්නේ.
2: මේ වෙනදා මෙච්චර පාන්දරින් ලාල් මහත්තයා කුස්සියට එන්නේ නැහනේ.
3: ඔබ දන්නවනේ. මට කඩකෑම කන්න බෑ කියලා.
4: තමුසේ මටත් සෙල්ලම් දාන්නේ නෝ.
5: අයියෝ අයියෝ.
4: දානවායි කූඩුවට.
5: අංකල් ඊයේ උසාවියේ පැත්තේ හිටියද?
6: අපේ ගෑන්ට පිස්සු.
7: මේක කාගේ වෙන්නද දන්නේ?
8: මං දන්නවද බං?
9: සේද බලා මල්ලහනේ. පාවෙමු සැමදා. යොවුන් වසන්තේ. ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින්. සතියේ දිනවල රාත්‍රී 9ට.
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍යයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න
2: 89.1 89.3 Supreme Radio

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ හසේ පොළොවෙ පලේ කොටන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය.
1: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: සුබ දවසක්.
2: අලුත් වෙලා.
3: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ හසේ තිරේ පොළොවෙන් බලේ කොටන ඇහේ සුප්‍රීම්

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana ganna thu patan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
3: anugrahaya
6: suba dawasak
3: aluth vela
6: pahasu vela
7: tagi wedi vela
8: dawasa subai sihina dinai suba dawasak chaathika lotarai mandale
9: 89.1 89.3

0: Endless Weekend with Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහනේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
2: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට හඳහනේ සුපිරිතයාගේ ලැබුණා. ජාතික ලොතරැයි මණ්ඩලේ මම නොකඩවා ටිකට් ගන්න දිනුම බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා. මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වේදන් කරලා ටිකට් එකක් ගන්න. ඇත්තටම ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වේදන් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වේදන් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔව පරා උපන් බිරිඳ
2: එහිම ගුරු
3: කරන්න ඕනේ මොනවද එපා මොනවද කියලා මම හොදාට දන්න
4: අනේ කුඩම්මේ
5: ආයි හැම උඹ ඒ කෙල්ල වාසය කරන්නේ
6: හැයා සමන් මලි හැයා හොඳට සින්දු කියනවා
7: සිරිය දිරිය දියනිය සමන් මලිය ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට
0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio

0: endless weekend with Supreme Radio.
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: නවත්ත ගන්න ඔය කන්දුස් කිරියාව. මේ අම්මටයි දුවටයි කරුණාවෙන් මං කියන්නේ.
2: මේ වෙනදා මෙච්චර පාන්දරින් ලාල් මහත්තයා කුස්සියට එන්නේ නැහනේ.
3: ඔබ දන්නවනේ. මට කඩ කැම කන්න බෑ කියලා.
4: තමසේ මටත් සෙල්ලම් දාන්නේ නෝ.
5: අයියෝ අයියෝ.
4: දානවායි කූඩුවට.
5: අංකල් ඊයේ උසාවියේ පැත්තේ හිටියා.
6: අපේ ගෑන්ට පිස්සු.
7: මේක කාගේ වෙන්නද දන්නේ?
8: මං දන්නවද බං?
9: සේද බලා මල්ලහනේ. ආවෙමු සමතා. යෝන් වසන්තේ ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 9ට
10: පෙරලිකාර සඳුදා
11: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
10: සුවබර අඟහරුවාදා
12: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
10: හැඩකාර බදාදා
13: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
10: රසපිරි බ්‍රහස්පතින්දා
14: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
15: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
16: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
17: 89.1 89.3 Supreme Radio

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
1: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුට වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේකට ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටුයි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
2: ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්.
2: Travel with Supreme.
3: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Make a superior.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: කාලේ වැලි තලාවෙන් වැසේ ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
2: සුවඳ දැනි දැනි දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
1: සතියේ දින බල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: 89.1 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
0: 89.1 Supreme Radio.

0: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
1: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
2: Tempo Town
1: with Ashi.
3: 89.1 Supreme Radio. Supreme Radio. Make a superior.

0: ස්ටේෂන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඔව් මරා උපන් බිරිඳ.
2: ඒක නෙවෙයි.
3: කරන්න ඕනේ මොනවද? එපා මොනවද කියලා මම හොඳට දන්නවා.
4: අනේ කුඩම්මේ.
5: ආයි හැම උඹ ඒ කෙල්ල වාසය කරන්නේ.
6: එයා සමන් මලික්. එයා හොඳට සින්දු කියනවා.
0: සිරිය දිරිය දියනිය සමන් මලිය TV සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8:00
7: 89.1 89.3 Supreme Radio.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ.

89.1 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.3 Supreme Radio.

අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

89.1 එකක් 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

81 Ecke 89.3 Supreme Radio.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

සුනවයයි එක අසුනවයයි තුන. Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ.

89.3 සුප්‍රීම් රේඩියෝ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

89.1 89.3 Supreme Radio.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ.